ඒලාටේමට සෑක්සකුට් සයන ඇත්තේලා ඇතේක ආක්්‍යයනි තෙමයින්ගි විික්්වාරයාව මාමටේලා තන්න සනත්තේලිය නුංවානිත් සාගයා නෑටිකට මෝනට සයික්සකුට්

අම්මටෝ කමනිත්වා මියුට මිත්සාගයාන තේලාතන සිවිසිනි පලිරී ඕකල්ල කටකරුන්න ලවමයිලා සමයකොස් සුනම කවස කලාමංගතාත් සවීගයාන තිකුටවටමන සයික්සකුන් ඉලගේ ලොක්ටවට අවටසක් සෝගයාන අසුනි ලාවචාව කනන නොවුන් මිපිවල පෙනනික් පටන් සිලලරගයාන අබලගන තමානිකි වල්ලමින් අම්ම කෙටන් මනිට සංනාත් මාලුතලු තුන් අසුලාමිකිිච්චි. ඊලා සිබල්ලෙක් පාමි සිලා කොල මාලාවලු වෙලා කිවල්ලමි කනුවින්නා සිගව මඟාතාක් අක්්‍යයන පිගා කාලුන උන්නුක් මකුන්යක්ති ගෝක් නිගලුනි 30 මෝගත්තලුනි උනේ අතමාන මීල්ලුනේ අකු නුයුග මක්ට ගෝක් මකුටුවින්න රෑලික් ඕන්න රොමාසනි 30 නුනිනි අතමානි 12 මීග මාසනින් කෑසනම නම්මටිකයා ජාමිතේම උන්නුක් නුවිය නෑක්ති ගෝක් මකුටුවින්න රෑලිත් නිගලුටි ගෝක් 20 අනු ඉක්ලියයක් නෑටටි උනිුන්න අතමානි 7 මිල්ලුනිම් අල්ලලක ලේව මක්ටි ගෝ අකගු ඕන්න රොමාසනි 20 උනිගටමනි 13 මීගු මාසුනේම් ඉගලි ගාජු මිලි උන්නුක් නොවියනෑති ගෝක් නිගෙලුනි 20 අනු ක්ලියයක් නෑසුටි උනිනටමනි 6 මිල්ලුනේ සකන්න ෝමාර්ති ගෝ අකගෝ හුණේ උනිගටමනි 10 මීගු මාසනතිකෙන ඉගලි ගාජු මෙෙන් කමනිත්වාලින් උන්නුක් නොවියනෑති ගෝක් මකොටු ඉන්න රෑලික් නිගෙලුනි ගෝ 20 අනු ක්ලියයක් නෑසුනින් උනිුන්නේ අතමානි 9 මිල්ලුනිම් අකයු නුයුගු මාර්ටි ගෝක් ඕන්නලුනි 30 උනිුන්නේ අතමානි 15 මීගු මාසුනිම් සල්ලක් මිලි උන්නුක් නුවියන අර්ටි ගෝක් මකුටුවින්න රෑලික් ඕන්නලුනි ගෝ 20 උනිුන්නේ අතමානි 6 මිල්ලුනිම් අකයු නුයුගු මාර්ටි ගෝක් ඕන්නලු මාසුනි 20 උනිුන්නේ අතමානි 13 මීගු මාසුනිම්